0: Shani da Sade.
1: 3ZZZ Guan Viduliye Senesurada Singhal Sangrahaya.
2: Hamai Madanala Niva Saratesa Medine Neum Adahas Dahas Ganani Bihivune. සුසුම් සනසුම් හමනි දස අත විසිරුනේ ඉතින් සනසෙමු නිවා දුක්ගිනි මිනිසුනේ
1: ශනිදා ශනිදා ශනිදා සාදය සාදය

0: ಉಲರತ್ನ ಆರ್ಯವಾಂಚಲಿಯು ಗೀತೆಯ ಗಾಯನ ಕಲೆ ಪಂಡಿತ್ ಅಮರದೇವ.
1: මේ සිදුවීම සිදු වුණේ ගාල්ල බස් ස්ටෑන්ඩ් එක ළඟ කියලා තමයි කතාව එළියලා තිබුණේ. බස් ස්ටෑන්ඩ් එක ඇවිදගෙන ගිය මහත්තයෙක්ගේ සපත්තුව කැඩුනා. ඌ ළඟම හිටිය සපත්තු හදන මිනිස්සයා ළඟට ගිහිල්ලා සපත්තුව පෙන්නලා පුළුවන් දැව්වා මේක හදලා දෙන්න. සපත්තු මහන්නා බොහොම ඕනෑකමින් අර සපත්තුව අරගෙන සපත්තුව මහලා දුන්නා. බොහොම ලස්සනට වැඩේ කළා. ඒකලා විතරක් නෙමෙයි මහත්තයා ඔය අනිත් සපත්තුවක් දෙන්නකො බලන්න කියලා අනිත් සපත්තුවත් ඉල්ල ගත්තා බලෙන්ම වගේ. ඒ සපත්තුව දෙන ගමන් මහත්තයා හිතුවා මේ මිනිහා හදන්නේ මගෙන් හොඳ ගාණක් කඩා ගන්න තමයි. මේ බලෙන්ම කැඩිච්ච නැති සපත්තුවත් හදන්නට යන්නේ ඒකනේ. ඒ නමුත් ඒ කැඩිච්ච නෑ කියලා හිතිච්ච සපත්තුවෙත් යම් කිසි අඩුපාඩු තිබුණා. සපත්තු මහන්නා ඒ සපත්තුවත් බොහොම හොඳින් හැදුවා. මේ මිනිහා මගෙන් රුපියල් 100ක් 200ක් කඩා ගන්න තමයි යන්නේ. ඒකට තමයි මේ ලෑස්තිය මහත්තයා හිතුවා. සපත්තු දෙකම ලස්සනට මහලා සපත්තු මහන්නා ආපහු සපත්තු දෙක මහත්තයාට දුන්නා. කීයද බාසුන්නේ ගාන? මහත්මයා අහනවා. සපත්තු මහන්නා පොඩ්ඩක් කල්පනා කරලා කියනවා මට රුපියල් 80ක් විතර දෙන්න මහත්තයා කියලා. මහත්තයාට පුදුම හිතුණා. 80ක්? ඔව් සර්, මම වැඩේ ටොප් එකට කළා. ආයේ පරණ වෙලා විසිකරනකම් මේ සපත්තු දෙක නම් කැඩෙන්නේ නැහැ. මට ෂුවර්. 80ක් නෙමෙයි. හරියට ගාන කියන්නකෝ. සපත්තු මහන්නා අහිංසක ලෙස හිනා වුණා. 80ක් ගන්න ඕනි මහත්තයා. කමක් නැහැ ඉතින්. 70ක් දෙන්නකෝ. මහත්තයාට තවත් පුදුමයි. එහෙම බෑ, හරියට ගාන කියන්නකෝ. හරි එහෙනම් 60ක්වත් දෙන්නකෝ. සපත්තු මහන්නා කියනවා. සපත්තු මහන්නා දිහා ටිකක් බලා හිටපු මහත්තයා රුපියල් 200ක් අරගෙන ඔහුගේ අතට දෙනවා. පැයකටත් වැඩි කාලයක් මහන්සි වෙච්ච එකේ ශ්‍රමයේ වටිනාකම දෙන්නට ඕනේ. වටිනා සපත්තු මහලා අඩු ගණන් කියන්න එපා. ගොඩක් වෙලා යන වැඩක් නෙවෙයි කරන්නේ. දවසකට වැඩ කීයද කරන්නට පුළුවන්? මහත්තයා පුංචි උපදෙසක් දීලා පිටව යන්නට හැදුවා. මිනිසුන්ට එහෙම ගණන් කියන්න බෑ මහත්තයා. ඉස්කෝලේ යන ළමංගේ සපත්තු තමයි මං වැඩිපුර හදන්නේ. ඒ දුප්පත් ළමංගෙන් මං කොහොමද සල්ලි ගන්නෙ මේ හැටි. මේ වගේ මිනිස්සුත් අපේ ලෝකේ ඉන්නවා. ඒ වගේ මිනිහෙක් දැක්කහම පුළුවන් තරම් අත දෙන්න. මේ කතාව Facebook එකේ ලියලා තිබුණේ ලයනල් අතුකෝර.
2: ශන්දා ශන්දා සාදේ.

0: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
1: මේ සටහන තුළින් මම විවිධ පොතපත ගැන ඔබට කියනවා. හොඳ පොතක් හොඳ යහළුවෙක් වගේ කියලා මම නිතරම කියනවා. පොත්පත් කියවීමේ පුරුද්ද ජීවිත වෙනස් කරන පුරුද්දක්. පුරුදු වලට පුළුවන් ජීවිත යහපත් කරන්නත් අයහපත් කරන්නත්. නමුත් පොත්පත් කියවීම ජීවිතයට නව දිශානතියක් පෙන්වන මානසික සුවයක් වගේම ජීවිතාවබෝධය වැඩි කරවන පුරුද්දක්. මේ කියවීමේ පුරුද්ද වර්තමාන සමාජයෙන් යම් තරමකට ගිලිහි ගිහින් දෝ කියලා මට හිතෙනවා. අද තරුණ පරම්පරාවයි සමාජ මාධ්‍ය සහ තාක්ෂණය භාවිතයයි සලකා බලන විට මම තදින්ම විශ්වාස කරනවා පුද්ගල සංවර්ධනයට සෑම අතකින්ම පිරිපුන් මිනිසෙකු බිහි කිරීමට පොතපත ඇසුරු කිරීමෙහිලා විශාල බලපෑමක් තිබෙන බවට. ඔබ බොහෝ ඇසූ පිරූ තැන්නැති අයෙක් නම් ඔබ කුඩා කාලය කියවූ ළමා කතා, නවයවුන් කතා යනාදියෙන් ඔබේ ජීවිතයට බොහෝ දේ එක්කාසු කරගන්න ඇති. අදටත් ඒ පොතක් දුටුවොත් මිල කළ නොහැකි සම්පතක් ලැබුණසේ ඔබට දැනෙනවා ඇති. රුසියානු සාහිත්‍යයේ එන බොහෝ ළමා කතා අපි කවුරුත් කියවා තිබෙනවා. ඒ අතරින් ඉතා විශිෂ්ට ගණයේ ලේඛකයෙකු වන වික්ටර් ඩ්‍රැගන්ස් කිලියූ ඇඩ්වෙන්චර්ස් ඔෆ් ඩෙනිස් කෘතිය ඇතැම් විට ඔබත් කියවා ඇති. පුංචි ළමයෙකු සිතන පතන අන්දම, ඔවුන්ගේ හැසිරීම, දක්ෂතා, ඔවුන් විවිධ දකිනදේ අන්දම මේ කතාව තුළින් ඉතා රසවත්ව කෙටි කතා වශයෙන් කතුවරයා ගෙන හැර දක්වා තිබුණා. මේ පොත මං පුංචි කාලේ මගේ මව විසින් මට ගෙනත් දුන් පොතක්. ගෙනවිත් දුන් දිනේදීම එක හුස්මට කියවා අවසන් කර මම මේ පොත කියවූ වාර ගණන කොතෙක් දැයි කිව නොහැකි තරමටම එය කියවා තිබුණා. ළමා වියෙන් නවයවුන් වියටත්, නවයවුන් වියෙන් යවුන් වියටත් පා තැබුවත් අදටත් එදා දැනුණු රසවත් හැඟීම එලෙසින්ම මේ කියවන විට මට දැනෙනවා. ඒ තරම් රසවත් ළමයින්ටත් වැඩිහිටියන්ටත් එකසේ සිනා සාගරයක පිහිනමින් කියවිය හැකි සිංහල පොතක් සොයමින් වසර ගණනාවක් ගෙවුණා. එවැනි සිංහල පොතක් නැති අඩුව මට බොහෝ සේ දැනුණා. මම හිතුවා ඒ තරම් රසවත් පොතක් නම් තවත් නැතිව ඇතැයි කියලා. නමුත් අද මම ඔබට කියන මේ පොත කියවූ දිනේ මට හැඟුණා ඇයි මේ පොත මීට කලින් මට කියවන්න නොලැබුණේ කියලා. අද මගේ සටහනේ ඉඩවෙන් වෙන්නේ මම සමන් වෙනුවෙන්. මම දන්නවා ඔබ දැනටමත් මේ පොත කියවා තිබෙනවා. කියවා නැතිනම් අදම මේ පොත සොයාගන්න. ඔබට මට යලි ජීවිතයට නොපැමිණෙන අපේ සුන්දර ළමා කාලය යලිත් තපවෙතට ගෙන එන්න මේ පොත සමත් වෙනවා සත්තයි. ඒ වගේම එක හුස්මට කියවගෙන යන්න පුළුවන් වගේම ඔබට කියවීමේ ආසාව වැඩි කරන්න පුළුවන් උත්ප්‍රේරකයක් හැටියට මේ පොත ඔබට නිර්දේශ කරන්න පුළුවන්. පොත ලියා තිබෙන්නේ ඉතාමත්ම විශිෂ්ට ලේඛකයෙක්. ඔහු පිළිබඳව විවිධ අන්දමින් හඳුන්වා දෙන්න පුළුවන්. ගීත රචකයෙක්, නිවේදක මහත්මයෙක්, වැඩසටහන් සම්පාදකවරයෙක්, චිත්‍ර ශිල්පියෙක් සහ තවත් බොහෝ ශේෂ්ත්‍රවල සැබෑම දක්ෂයෙක්. නම ඇසූ සැනින් ඔබ කවුරුත් ඔහු හඳුනනවා. ඒ තමයි ජගත් ජේ එදිරිසිංහයන්. මෙතුමා යොදාගත් සරල භාෂා රටාවත්, කෙටි කතා ශෛලියත් හාස්‍ය රසය මූලික කරගනිමින් ඉතා රසවත් ලෙස ළමා ලෝකයට පිවිසිය හැකි අන්දමින් වියා ඇති සුන්දර වියමනක් ලෙස මේ පොත මට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අපි පුංචි කාලේ අපි හැමෝටම කොතැනකදී හරි සමන්නු මුණ ගැහිලා තියෙනවා. නැතිනම් අපි හැමෝගෙම ජීවිත ඇතුලේ සමන් කෙනෙක් ජීවත් වෙලා ඉඳලා තියෙනවා. පුංචි ළමයින්ට තියෙන්නේ හරිම විශාල හදවතක්. නිතරම ඒ හිත දයානුකම්පාවෙන් පිරිලා. තව කෙනෙක් කරදරේ වැටුනම උදව් කරන්න ගිහින් තමනුත් හරි සුන්දර කරදරවල වැටුණු අවස්ථා ඕනෑතරම් අපේ පුංචි කාලයේ තිබුණා. ළමයින්ටත් වැඩිහිටියන්ටත් එකසේ රස විඳින්න පුළුවන් වගේම දැනුමක් ලබා ගන්න පුළුවන් කලාතුරකින් හිමිවන අවස්ථාවක් ලෙස මේ පොත හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඔබ මේ පොත කියවා නොමැති අයෙක් නම් ඔබට මේ පොත ගැන පුංචි අවබෝධයක් ලබා දීම සඳහා පොතෙන් ඉතාමත්ම පුංචි කොටසක් මෙලෙස ඔබ වෙත උපුටා දක්වන්නම්. මේ වැඩේ හරියන්නේ නැහැ. ගණන් පාඩම හොඳට මුලේට දාගන්න අපිට වෙනින් ක්‍රමයක් හොයාගන්න වෙනවා. මම බැරිම තැන කීවෙමි. ඒක තමයි මෙතන මොකක් හරි වැරද්දක් තියෙනවා. මොන වගේ වැරද්දක්ද? මං කියන්නේ මං මේ තරම් උනන්දුවෙන් පාඩමට ඇහුම්කන් දීලත් උගන්නපු දේවල් මගේ මුලේ නැති වෙන එක ගැන. ඒක නම් ප්‍රශ්නයක් තමයි. ප්‍රශ්නයක් තමයි. ඇත්තටම ඔයාට හැමදේම මතක හිටින්නත් මට අමතක වෙන්නත් හේතුව මොකද්ද? මගේ මිත්‍රයා ඇසුවේ උත්තරයක් හොයා ගන්නටම බැරි ප්‍රශ්නයක්. උත්තරයක් නොදී ඉන්නටත් නොහැකිය. අනේ මන්දා, මම සෑහෙන වෙලාවක් කල්පනා කර කීවෙමි. ඒ උත්තරෙන් මගේ මිත්‍රයා සෑහීමකටපත් නොවන බවද මම දනිමි. තව හොඳට හිතන්නකෝ, මොකක් හරි හේතුවක් ඇති. මම කල්පනා කරමි, නිවැරදිම උත්තරයයි සිතාගත හැකි උත්තරයක් මගේ හිතට ආවේ සෑහෙන දිග කල්පනාවකට පසුවය. මම පුංචි කාලේ අලියෙකුගේ බඩේට රිංගලා තියෙනවා. මගේ උත්තරේ ඇසු අසංග අපි වාඩි වී සිටි තැනින් උඩ පැන නැගිට්ටේය.
2: පහන් සිතින් එක්වන්නට ශනිදා සාදේ.

0: ගීතය ගායනා කළේ මහීෂ ගමගේ.
1: ඔබ ගැයූ ගීතය
0: චනිදසාදය ගෙන එන ඔබ ගැයූ ගීතය අතරට අපි තෝරගත්තේ විශාරද නන්දා මාලිනිය ගායනා කළ ගීතයක්. මේ ගීතයේ පද රචනය මහගම සේකරගේ, සංගීතවත් කළේ WD අමරදේව. ඔබ වෙනුවෙන් අද මේ ගීතය ගායනා කරන්නේ විශාරද කුමුදු රත්නායක.

0: Shanita, Shanita, Shanita. Sadia.
1: ඔබ මේ සවන් දෙමින් සිටින්නේ 3ZZZ ගුවන් විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සිංහල සංග්‍රහයටයි. තාමත් අපට ඉඳහිට ඇහෙන වචනයක තේරුම ඔබ සමග බෙදා හදා ගන්නට මට හිතුණා. වචනය උරචක්‍රමාලාව. එයා හරිම උරචක්‍රමාලාවක් නේ දාගෙන ඉන්නේ කියනවා ඔබට ඇහිලා ඇති. උරචක්‍රමාලාව සිංහල විශ්වකෝෂයේ හඳුන්වා දෙන්නේ මෙන්න මේ විදිහටයි. පාෂාණමය වූ හෝ මාණික්‍යමය වූ හෝ දැලි පිහියසේ තියුණු මුවහතක් ඇති ගිනිගෙන දිලිසෙන කරෙහි ලූකල ශීර්ෂය වටා කුමල් සකක් මෙන් භ්‍රමණය වෙමින් මුවහතට අසුවන ශරීර කොටස් කැපෙන චක්‍රාකාරයෙන් නිර්මිත ආයුධයකි. ඉතින් මේ රවුම් ආයුධය පෞකල අයගේ බෙල්ල වටේ දැම්මහම ශරීරයේ කොටස් කැපි කැපි යනවලු. මහත් දුකක් ඇති වෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි පෞකලයට මේ උරචක්‍රමාලාව පේන්නේ මල් දමක් වගේලු, මල් මාලයක් වගේලු. ඉතින් ආසාවට මේක දාගත්තට පස්සේ තමයි රංගේ තේරෙන්නේ. 128ක් වෙච්ච අපායවල් වලින් එකකුත් මේ නමින් හැඳින්වෙනවා කියලා තමයි කියන්නේ. මේ අපායට වැටෙන්නේ දෙමව්පියන්ට නොසලකා හැරි පුද්ගලයන් කියලා තමයි ජනප්‍රවාදයේ කියවෙන්නේ. ඉතින් දෙමව්පියන්ට නොසලකන අය මේ උරචක්‍රමාලාවට වැටිලා සදාකල් මහත් දුකක් විඳිනවා කියලා තමයි ජනප්‍රවාදයේ කියවෙන්නේ. මේ කතා ජනප්‍රවාදේන රසවත් කතා. එයින් ඔබට ඒ කතාවල ඇත්තක් නැත්තක් තියෙනවද කියලා ඔබම තීරණය කරගන්න.
2: හද බැඳි ගීතය හදවතේ ගැඹුරු තැනක සිට ඔබට
3: මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි.
4: අද අපි හද බැඳගත් ගීතේ වෙනුවෙන් 60, 70, 80 දශකවල ඉතා ජනප්‍රිය තලයේ අර්ථාන්විත නව අර්ථකථනයක් සලසපු, ඒ වගේම සම්පාදනය කරපු ඉතාම සුන්දර ගීතයක් ගැනයි කතා කරන්නේ. නූතන ඉතා ආන්දෝලනයට නැත්තම් කතා බහට ලක්වුණු ගීතයක් කිව්වොත් නිවැරදි. ඒකට හේතුව තමයි නූතන ගායන ශිල්පියෙක් බටහිර නව සංගීත ශෛලියකින් මේ ගීතේ ගායනා කළා. ඒක තමයි මේ ආන්දෝලනයට හේතුව. ඒ ගීතේ තමයි බොහෝ විට විචාරයට පවා ලක්වෙච්ච රඟහල දැන් නැත අඩාඳුරේ කියන ඔබ අසා ඇති ගීතය. ඉතින් මේ ගීතය ගායනා කරන්නේ අනුලා බුලත්සිංහල, ඒ වගේම විජේරත්න බරකාගොඩ, හඩ්සන් සමසිංහ එතුමා තමයි පද රචනා කරලා තියෙන. ඔස්ට්‍රින් මුණසිංහයන් තමයි සංගීත සංයෝජනය කරලා තිබෙන්නේ. පිරිමියා මෙහෙම කියනවා, රඟහල දැන් නැත අඩාඳුරේ අප දිදිනා පෙම් පිළිසඳරේ අන්න බලන් කුමරිය මනමේ තනි වී ඇත හිම ගිරියරණි. සරසවික පෙම්වතුන් දෙන්නෙක් නාට්‍යයක් නරඹන්න යනවා නාට්‍යාගාරයට. සරච්චන්ද්‍රගේ මනමේ නාට්‍ය තමයි මේ දෙන්න බලන්නේ. මේ ආදරණීය සරසවි පෙම්වතුන් දෙන්න ආදර බස් කියමින් එකිනෙකාට තුරුළු වෙලා අඩ අඳුරේ ඉන්න වෙලාව. ඔවුන්ට දැන් පේනවා, පේන දර්ශනය තමයි මනමේ කුමාරයා, ඒ වගේම මනමේ කුමරිය කුමාරයා වැදිරජෝතින් මැරුම් කෑවට පස්සේ, ඒ කියන්නේ මනමේ කුමාරයා අර වැදිරජුරුව අතින් අර කඩුව ගත්තට පස්සේ, මැරුවට පස්සේ වනාන්තරේ අතරමං වෙනවා කුමාරිකාව නැත්තම් මනමේ කුමරිය සරණක් නැතුව. ඊට පස්සේ මේ ගැහණු කෙනා කියනවා, දිරියෙන් යුද කළ ඔබ දුටු මොහොතේ මගේ හද ගැබ තුළ පිරුණයි ආලේ, නැතිමුත් රජසප හිමගිරි අරණේ ඔබ හැර මෙමටා නැතාන් සරණි. මනමේ කුමරියට වනේ තනි වෙලා ඇය වැදිරජුට කියනවා, මගේ හිමියා සමග ඉදිරියට පැමිණ තනිව ඔබ සටන් කළා, මං ඒක බලාගෙන හිටියා. මේ කැලේ රජමාලිගාවක සැප නැතත් ඔබට මම හදවතින්ම ඒ වෙලාවේ බැඳුනා, ආදරයෙන් බැඳුනා. දැන් මේ වන රජධානී ඔබේ පිළිසරණ හැර වෙන සරණක් මට කොහෙන්ද කියලා ඇය මේ වැදි රජුරුවන්ට මතක් කර හිටිනෝ. ඉතින් පිරිමියා මෙහෙම කියන, අවසන් වසරේ සරසවියේ ඔබ අත අරගෙන හන්තානේ කඳුපාමුල මහා වැලිසෙවනි මනමේ කුමරිය ඔබ දළඳි. මේ සරසවි පෙම්වතාට මතක් වෙනවා ඇයට තුරුළු වී මනමේ නාට්‍ය බලනකොට මෙහෙම. ඔවුන් දැන් සරසවියෙන් සමුගෙන යන්න කලින් මේ අන්තිම වසර අන්තිම අවුරුද්දේ ඉගෙන ගන්නේ. ඉතින් ඇයත් එක්ක හන්තානේ මහවැලි ගඟාද්දර සුන්දර තැන්වල මේ ඒ වගේම හන්තානේ මේ තැන්වල ඇවිදපු ඇගේ යතත් අරගෙන ඇවිදපු මේ තැන් ඔහුට මතක් වෙනවා. ඔහුට දැන් බයක් දැනෙනවා. මනමේ කුමාරිය වගේ මගේ මේ පෙම්වතියත් මාව අත්හැරලා වෙනත් පෙම්වතෙක් හොයාගෙන යයිද කියලා. පිරිමියා ඒ අතරේ මෙහෙම කියන්නේ, හැඩි දැඩි සිරුරට ආලේ බැඳුනා. ඔබ වෙත ආශිපත දෙන්නට හිතුණා. මනමේ කුමරුන් මරමුව වැටුණා. දැන් මම රජිනගේ හිමගිරි අරණා. මනමේ කුමාරී පාපෝච්චාරණය කරන්නේ මම හැඩි දැඩි ඔබේ සිරුරට ආලේ කළයි. ඒ හින්දයි මනමේ කුමාරයාට පවා කඩුවේ කොපුව දුන්නේ. කඩුව ඔබට දුන්නේ. ඉතින් ඒකෙන් මනමේ කුමාරයා මැරිලා වැටුණා. මේ හිමගිරි අරණේ රජින දැන් මම කියලා ඇය කියනවා. ඉතින් ඔහුට හිතෙනවා, දැන් මේ සරසවි පෙම්වතාට හිතෙනවා, ඇත්තටම මේ මනමේ දර්ශනේ බලා ඉන්නකොට සරසවි අවසන් වසරේ පෙම්වතා හිතනවා, මගේ පෙම්වතියත් දවසක මාව අතහැරලා දාලා තවත් කෙනෙකුට ආදරය කරයි. ඒ වගේම තමයි තමාවත් කවදා හරි දවසක මරා දමාවි කියලා ඔහුට

දකුණු ආසියානු සිනමා කර්මාන්තයට මුද්‍රාගත කටහඬක් නැතුව ගිය පුවත ඔබ දැනටමත් දන්නවා ඇතැයි මා විශ්වාස කරනවා. තෙලුගු, සිංහල, දෙමළ, කන්නඩා සහ මලයාලම් භාෂාවලින් 6000කට අධික ගීත සංඛ්‍යාවක් ගැයූ කේ ජමුනාරාණි නම් වූ ප්‍රවීණ ගායන ශිල්පිනිය 2026 ජූලි මස 30 වැනි දින ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෙංගලූරුහිදී මෙලොවින් සමුගත්තා. මිය යන විට ඇගේ වයස අවුරුදු 88ක්. ජමුනාරාණි මහත්මියගේ සම්පූර්ණ නම වනුයේ කොකා ජමුනාරාණි. එතුමිය උත්පත්ති ලැබුවේ 1938 මැයි මස 17 වෙනිදා. එතුමියගේ පියා කේ වර්ධරාජුලු සහ මව දක්ෂ වයලින් වාද්‍ය ශිල්පිනියක් වූ කේ ද්‍රෞපති. ජීවිතයේ නොයෙක් බාධක මතින් පැමිණි ප්‍රකට කවියෙක් වූ ත්‍යාගරාජා සාන්තෝරයාගේ ජීවිත කතාව ඇසුරෙන් වි නාගයියා විසින් නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළ 1946 ප්‍රදර්ශනය ආරම්භ කළ තෙලුගු චිත්‍රපටයක් වූ ත්‍යාගයියා ජමුනාරාණි මහත්මියගේ ප්‍රථම පසුබිම් ගීය රැගත් චිත්‍රපටයයි. ඒ චිත්‍රපටයේ ගීතය තැටිගත කරන විට ඇය වයස අවුරුදු 7 පසු දැරියක්. වලයාපති සහ කල්යාණි චිත්‍රපට ප්‍රදර්ශනය වුණේ 1952 වසරේදී. මේ එතුමිය 1952 ජූනි 21 වැනි දින ප්‍රදර්ශනය ආරම්භ කළ කල්යාණි චිත්‍රපටයට එතුමියගේ වයස අවුරුදු 13 දී ගැයූ ගීතයක්.

1955 දී තිරගත වූ ගුලේ බකාවලි චිත්‍රපටයට ඇය ගැයූ මේ ගීතය වාණිජමය අතින් අතිසාර්ථකත්වයට පත් වුණා.

ජමුනා රාණි මහත්මිය අපේ සිනමා ලෝලීන් අතර ජනප්‍රියත්වයට පත්වන්නේ 1953 ප්‍රදර්ශනය ආරම්භ කළ සුජාතා චිත්‍රපටයේ පසුබිම් ගීත ගායමින් එක්වීම හරහා. මේ ජමුනා රාණි මහත්මිය අල්හාජ් මොහිදින් බෙග් මහතා සමග සුජාතා චිත්‍රපටයට ගැයූ ගීතයක්.

ඉන් පසු ඇය සිංහල චිත්‍රපට ගණනාවකටම ගීත ගායනා කළා. වර්ධකාගෙද, සැඩසුලම්, සූරයා, වනමෝහිනී ඒ අතරින් විශේෂයි. 1957 දී තිරගත වූ සරදම් චිත්‍රපටයට, එම වසරේ තිරගත වූ සූරසේන චිත්‍රපටයට ජමුනාරාණි මහත්මිය ගීත ගායනා කර තිබෙනවා. මේ එතුමිය කේරාණි මහත්මිය සමග සූරසේන චිත්‍රපටයට ගැයූ

සැඩසුලන් චිත්‍රපටයේ එනවා ගීතයක් ජීවන මේ ගමන සංසාරයේ කියා. චිත්‍රපටයේ ආරම්භයේම වේදිකාවක කුඩා දරුවෙක් සහ දැරියක් මේ ගීතය ගායනා කරනවා. ඒ ගීතය පසුබිමින් ගායනා කරන්නේ ජමුනා රාණි මහත්මිය සමඟ කේ රාණි.

1946 වසරෙන් ආරම්භ වුණු ඇගේ සිනමා ගීත ගායන චාරිකාව 2012 වසරෙන් අවසන් වන විට දෙමළ චිත්‍රපට 360කටත්, තෙලුගු චිත්‍රපට 104කටත්, සිංහල චිත්‍රපට 10කට පමණත්, මලයාලම් චිත්‍රපට 7කටත් ගීත ගයා තිබුණා. එතුමියට 1998 දී තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් කලාභිමානී සම්මානයත්, වසර 2002 දී තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන්ම චිත්‍රපට ගෞරව සම්මානයත්, අරිග්නාර් අන්නදුරේ සම්මානයත්, 2020 දී තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් පුරච්චි තලේවි ආචාර්ය ජේ ජයලලිතා විශේෂ කලාභිමානී සම්මානයත් හිමි වුණා. එතුමිය රට රටවල් ගණනාවක සංචාරය කරමින් ගීත ගායනා කරා. ඒ රටවල් අතරට සිංගප්පූරුව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, කැනඩාව, ඇමරිකාව, ඩුබායි, දකුණු අප්‍රිකාවද ඈත් වෙනවා. එතුමිය අද ජීවතුන් අතර නැතත් ඇය විසින් ගැයූ සදානුස්මරණීය ගීත සිනමා ප්‍රේක්ෂකයන් අතර රැව් පිළි රැවදෙනු ඇති. මේ ජමුනාරාණි මහත්මිය මන්නති මන්නන් චිත්‍රපටයට ගැයූ ඉතාමත් සංවේදී ගීතයක්.

ජමනාරාණි මහත්මිය තම දිව්‍ය නිමාකරේ අවිවාහකව සිටිමින් දශක 8ක් පුරා දකුණු ඉන්දියානු සහ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක සහෘදයන් තම සුමధుර ස්වරයෙන් ගී ගයා මන්මත් කළ කොකා ජමනාරාණි මහත්මියට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු. අද ස්වර්ණ පද්මංගේ අවසාන ගීතය මෙයයි. මේ ගීතය ඇතුනේ 1955 දී ප්‍රදර්ශනය ආරම්භ කළ සැඩසුලං චිත්‍රපටයටයි. ආනන්ද සමරකෝන් ශෞරීන් රචනා කළ මේ ගීතය සංගීතවත් කළේ ජමනාරාණි සිංහල රිදී තීරයට හඳුන්වා දුන් සුසරලා දක්ෂිණමූර්ති. ජමනාරාණිට ගායනින් සහය A.M. රාජාගෙන්. ඉතින් තවත් දවසක තවත් මෙවැනිම චරිතයක් හඳුනා ගැනීමට අපි එක්වෙමු. මම රෝහණ කරුණාරත්න.

0: සෙන් කතා ඉදිරිපත් කරන්නේ නීලිකා කොට්ටච්චි.
1: තරහා පාලනය. බැංකි කියන ඉතා ප්‍රසිද්ධ සෙන් භික්ෂුව ෆුකුෂීමා කියන පැරණි ගම් සංකීර්ණයක පිරිවෙනක සාමණේරවරුන්ට ධර්මය කියා දුන්නා. එතුමා යටතේ ඉතා හොඳින් ධර්මය හදාරණ එක් ශිෂ්‍යයෙක් දවසක් ගුරුතුමා වෙත පැමිණ මෙන්න මෙහෙම කියා සිටියා. අවසරයි ගුරුතුමනි, මට විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ඔබ වහන්සේට ඊට උදව් කළ හැකිද? මොකක්ද ඔබේ ප්‍රශ්නේ දරුවා? බැංකේ ඇසුවා. මට නිතරම තරහ යනවා ගුරුතුමනි. සුළු දේවල්ට පවා මට අසීමිත කේන්තියක් වැඩෙනවා. මට නම් දැනෙන්නේ එය අසනීපයක් ලෙසයි. මෙය ලෙඩක් නම් එය සුව කළ හැකිද ගුරුතුමනි? බැංකි ටික වෙලාවක් සිසුවා දෙස බලන් හිටියා. මට පේන විදියට ටිකක් බරපතල ලෙඩක් තමයි. හොඳයි, කමක් නෑ. කෝකටත් අපි බලමු හොඳ කළ හැකිද කියා. මෙහෙම වාඩි වෙන්නකො. ඉතින් ළමයා බැංකි ළඟින් බොහොම ගෞරවයෙන් බිම ඉඳගත්තා. හා හරි, දැන් මට ඔය කේන්තිය පෙන්වන්න පොඩ්ඩක්, බැංකි කිව්වා. ළමයා පුදුමෙන් ගුරුතුමා දෙස බලා හිටියා. මේ දැන් මට ඒ කේන්තිය පෙන්වන්න බෑ ගුරුතුමනි, ළමයා පැකිලෙමින් කිව්වා. ආ, එහෙමද? කොයි වෙලාවටද ඔබේ තරහ මට පෙන්වන්න පුළුවන් වෙන්නේ? රෝගයක් සුව කරන්න ඒ රෝගේ දකින්න ඕනේනේ. දැන් පෙන්වන්න බැරි හේතුව මොකද්ද දරුවා? ළමයා ගොත ගහ ගහ මෙන්න මෙහෙම කිව්වා. ඒක හිටපු ගමන් එන්නේ. මම දන්නේම නැතුව තරහ උත්සන්න වෙනවා. මගේ කිසිම පාලනයකින් තොරවයි තරහ නගින්නේ. ඒ නිසා මට ඕන ඕන වෙලාවට පෙන්වන්න බෑ ගුරුතුමනි. ගුරුතුමා ළමයාගේ උරහිසට අත තියලා බොහෝම කරුණාවෙන් මෙන්න මෙහෙම කිව්වා. එහෙමනම් පුතේ, මේ තරහව ඔබට අයිති දෙයක් වෙන්න බෑ. මොකද ඔබට අයිති දෙයක් නම් ඕන වෙලාවක පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේනේ. ඔබ උපදින විට තිබුණෙත් නැත්තම්, ඔබේ මව්පියන්ගෙන් ලැබුණෙත් නැත්තම්, ඒ තරහව කේන්තිය ඔබට අයිති දෙයක් නම් වෙන්නම බෑ. ඉතින් ඔබට අයිති නැති දේවල් වලට මොකට වටිනාකම් දෙනවද? මොකට රැක ගන්නවද? නේද? දැන් ඉතින් ඊළඟට කළ යුතු දේ ඔබ දන්නවනේ. හොඳයි, දැන් යන්න. ගුරුතුමා ගේ මේ බුද්ධිමත් බදන් වලින් ළමයා බෙහෙවින් සැනසුණා.
0: මෙල්බන් නගරයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය ගැන කාලයක් තිස්සේ අපට අහන්නට ලැබුණේ එතරම් සුබදායි ආරංචි නෙමෙයි, සතුටුදායක ආරංචි නෙමෙයි. ඒ ගැන අපි පසුගිය දවසක වැඩසටහනකුත් කළා, ඔබට මතක ඇති. නමුත් අද මම මේ කතා කරන්නට යන්නේ විශේෂිත වූ දෙයක්. පසුගිය දවසක මට අවශ්‍ය වුණා මෙල්බන් නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයට යන්නට. එහිදී මට ලැබිච්ච අත්දැකීම ඉතාම ප්‍රසන්න එකක්. එහි සේවය කළ සියලු දෙනාම මගේ අවශ්‍යතාව ඉතා හොඳින්, ඉතා සුහදව ඉටු කළ දුන්නා. ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ කතාබහ, ඒ සියල්ල ඉතා ප්‍රසන්නයි. මං හිතන්නේ මට පුද්ගලිකව ලැබුණු අත්දැකීම ඔබ සමග බෙදාගන්න එක මගේ යුතුකමක් වෙනවා. මොකද අපි ඔවුන් ගැන කලිනුත් කතා කර තිබෙන නිසා. මේක ඉතා සුබදායි පරිවර්තනයක්. අපි සතුටුයි. ඒක තමයි සැබෑ අවශ්‍යතාව අපිට. හැමදේම හොඳ පැත්තට සිදුවෙන එක. ඉතින් ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ මෙල්බන් නුවර සේවය කරන ඒ සොයුරු සොයුරියන් සියලු දෙනාටම අපේ උස්තුතිය පිරිනමන්නට ශනිදා සාදෙ වෙනුවෙන් මම කැමතියි. අපි තව තවත් ඉදිරියට යමු. තව තවත් අඩුපාඩු තියෙනවා නම් ඒ සියල්ල හදාගෙන අපි ඉදිරියට යමු. එහෙම තමයි රටක් හැදෙන්නේ.
2: මොකද්ද බබා මේකේ තේරුම? අපි හැමදාම මේ පාක් එකට ඇවිල්ලා කතා කර කර ඉඳලා යනවා. කෝ, ඔයා මට තාම වචනයක් කිව්වේ නැහනේ.
3: අනේ නයිරු, ඔයා හැමදාම මගෙන් ඔක අහනවනේ. මට හරි බයයි.
2: බය වෙන්න එපා. දැන් බලන්නකෝ, මාසයක් විතර වුණානේ. අනේ පැටියෝ අදවත් මට වචනයක් කියන්නකෝ.
3: හරි හරි. හැබැයි මට ඔයාගෙන් ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා.
2: අහන්න අහන්න. මට අපේ ගෙදරින් නම් ප්‍රශ්නයක් නැහැ.
3: හරි. එහෙනම් මං අහන්න. ඔයා සිගරට් බොනවද?
2: අපෝ නැහැ.
3: එහෙනම් අරක්කු බොනවද?
2: අනේ කටේවත් තියන්නේ නැහැ.
3: අනේ ඔයා හරි හොඳයිනේ මං හිතුවට වඩා. එතකොට ඔයා කොහොමද ලයිෆ් එක එන්ජොයි කරන්නේ?
2: බොරු කියලා.
4: ඊළඟ ගම්ලත් සමග ගාමිණී පැලෑඳ. පිටපත ගාමිණී පැලෑඳ.
5: ශනිදා උදෑසන හරිම සුන්දරයි හැම සතියකම. මේ ශනිදාවත් ඒ වගේම සුන්දර ශනිදාවක්. ඒ වුණත් මේ සමුගෙන යන්නට කාලයයි. අදත් ශනිදා සාදය ඔබට ගෙනෙන්නට මට සහාය වුණා මහේන්ද්‍ර කාලිංග මුදලි. මම ශනිදා සාදය සම්පාදනය කොට ඉදිරිපත් කළ ජගත් ජේ එදිරිසිංහ. ඇන්ටන් සේනානායක ගායනා කරන මේ ගීතයත් සමගින් අද අපි ඔබෙන් සමුගෙන යනවා.